අධීන් සදා ජුගනක චෞකදී පිරයි පිරතහ. ඒක සෙව භයි ඒක ගයි ඒක ෆේර භයි රාම් චන්ද්‍ර කෘෂන්ගේ අවතාර භියනයක හ බ්‍රහ්මාර භිෂන් කෙතේ බේද පුරාණ කෙතේ සෙම්රත සබූහන කෑහෝ.

හැන පාත් හැන චිත්‍රචහන බරණහ බ්‍යන්තහ අනන්තහ අනන්ත තේජජානිය අභූම අභේජහ සදා අච්චේජ තේජමානිය න ආදහ න ්‍යාදයාගාද රූප ලේඛිය අදෝකහ අදාග අශ්‍ය ප්‍රතාප පේඛිය න කරමහ න පරමහ න ධරම්කෝ ප්‍රභාවහ න ජන්ත්‍රහ න තන්ත්‍රහ න මන්ත්‍රකෝරලාවහ න ශලහ න ශෙද්‍රහ න ශෙද්‍රකෝ ස්වරූපහ අභංගහ අනංගහ අගංජසීබ भूतः न कामः न क्रोधः न लोभ मोहकारः न आदः न गादः न व्यादको विचारः न रंगराग रूपः न रूपरेखरारः न अहावः न पावः न दावको प्रकारः गजाधपि नराधपि करांत सेवः सदा सिसत्पति तपस्पति वनस्पति जपसदा अगस्त आदि बड़े तपस्पति